0: චානංචාව තම එකලෙන් සයිෂ් පනන්දිි කරංචි කිත්‍රචන අනයක වෙන එහගිත සඟතකොත් අච්චම්චි සදපලීහි කරවලිටලන් හඟත් සොක්ට.
1: ප්‍රීතිචි ප්‍රීතිහි සයිමචි හිතර හරණාවිිඩන
0: ආකශ්වනි පංජි කෙන්ද්‍රචා මාධ්‍ය චනලවල නමිවුලේට අත බුරුපත් දෝන්වරන් චේර මෙට්ටේ නිවස් ඉන් ඉංගලිෂ් අනි දෝන්වර පඳරමටන්චේ දෝපහර සමචාර අතමි දිල්ලි කෙන්ද්‍රවලෑන් සක්ෂවිත් කරතා.